සගල කටාකෝ දේවහුදාන කරණ කරාමනහ අර්ථවාම්මි සගල කටාකේ අන්තරජාම්මි අපනී ගත් මෙත ජන්නහෝ අපේ ආපන සංගේ ආප ප්‍රබරාතේ තුමරී උස්තත තුමතේ හෝයේ නානක අවර නා ජාන සුකෝය සර්බ ධර්ම මහ ශ්‍රේෂ්ඨ ධර්ම හර කෝ නාම ජප නිර්මල කරම් සගල කිරියා මහ උත්තම කිරියා සාධ සංග දුර්මත මල හිරියා සගල උදම මහ උදම පලා හර කා නාම ජප හෝ ජී සදා සගල බාණී මහ අමෘත බාණී හර කෝ ජස සුන රසන බඛානී

අන්ත ස්වාමි උච්චෝ ගුණින්ග හේරෝ කාට සිලක කීනෝ අපනෝ දාස්තරෝ තව නානක කහනේ හෝරෝ චෝට මහල්ලා පඤ්ඤවා පයේ කිරපාල ගුරු ගෝවින්දා සගල මනෝරථ පායේ අස්ථිර පයේ ලාග හර චරණි ගෝවින්ද කේ ගුණ ගායි පලෝ සමූරත පූරා ශාන්ත සහජ ආනන්ද නාම ජප වාජේ අනහද තුරා රහාව මිලේ ස්වාමී ප්‍රීතමය අපනේ කර්මන්දර සුඛදායි හර නාම නිදාන නානක ජන පායා සගලී ඒච්ඡ පුජායි සෝට මහල්ලා පඤ්ඤවා ගුරුකේ චරණ බස්සේ රිද පීතර සොබ ලක්ෂණ ප්‍රභ කීන්නේ